හරේ ඔයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරය වයිසා ඉම සින එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

හරේ ඔයිසා ඉමසිනා එම ගියේ ඉඳනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඳනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

0: කිරීක්ෂණ තමවනදේ බාහිර මත සිරිතත් හෙන්පල් නෝ නියබල අකතගවත සෞඩි බාකුම්ලාසනේන පූජා වත්කින් පිසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.